ආයුබෝවන් ලංකන් ෆියෂන් හිතවත් සංස්කරණයකට අද මම ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම පෑම් රාජපක්ස. ඉතින් ලංකන් ෆියෂන් කියන්නේ අපේ සුන්දර රටවන ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මතක මාවත සිහිපත් කර ගමන් කරන ස්ථානයක්. පැරණි කාලයේ වගේම නූතන කාලයේ සංගීත බයිලා අමතක නොවන ගීත අහන්න පුළුවන් එකම තැන මෙතන තමයි. ඉතින් අදත් වෙනද වගේම විවේකීව ඔබ වෙනුවෙන්ම විශේෂයෙන්ම සකස් කරන ලද මේ සංගීත රසංගය රස විඳින්න කියලා මම ආරාධනා කරනවා. ඔබ ඒ සවන් දුන්නේ රෝහණ වීරසිංහගේ ලස්සන නිර්මාණයක් පොසොන් පොහොය ගැන. ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව පසුගිය සතියේ ලංකාවේ දෙවන වැදගත්ම බෞද්ධ උත්සවය වන පොසොන් උත්සවයේ සැමරුවා. වාර්ෂිකව ජූනි මාසයේ පුර පසළොස්වක පොහොය දිනයේදී සමරනු ලබන මේ ඓතිහාසික පොසොන් දිනය කියන්නේ ක්‍රිස්තුපූර්ව 2047 දී දිවයිනට බුද්ධාගම පැමිණීම සිහිපත් කරන දවස. මහින්ද මහරහතන් වහන්සේ ඉන්දියානු අධිරාජ්‍ය වන අශෝක රජුගේ පුත් ශ්‍රී ලංකාවේ මිහින්තලේ පූජනීය කඳුමුදුනට පැමිණ වෙලාවේ රාජකීය මුවන් දඩයමක යෙදී සිටි දේවානම්පියතිස්ස රජු හමු වුණා. ඔහුට මහින්ද රහතන් වහන්සේ තාර්කික ප්‍රහේලිකා මාලාවක් එල්ලං කරා ඔහුගේ බුද්ධිය පරීක්ෂා කරන්න. ඊට පසුව චූලහස්ති පදෝපම සූත්‍රය දේශනා කළා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් රජු සහ 40,000ක් උපස්ථාදායකයෝ බුද්ධාගමට හැරුණා. මේ වැදගත් දිනය තමයි පොසොන් දවස කියන්නේ. හරි, ඒ අතරතුර මීට දින කිහිපයකට පරි ජූලි පළවෙනිදා ශ්‍රී ලංකාවේ නාට්‍ය චිත්‍රපට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ තවත් වටිනා කලාකරුවෙක් අපට අහිමි වුණා. ලංකාවේ ඒ ක්ෂේත්‍රවලට අසම සම සේවාවක් කළ ප්‍රවීණ රංග ශිල්පී ගාමිණී සමරකෝන් අභාවක් ප්‍රාප්ත වුණා. වේදිකාව සිනමාව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය හරහා දශක ගණනාවක් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඔහු තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ සෝභාවදේ මෙපුර සිරි විසිතුරු ගීතය හරහා රසිකයන්ගේ මතකේ නොමැකෙන සලකුණක් තැබූ කලාකරුවෙක්. වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ ලෙස කැපී පෙනෙන රංගන කුසලතාවයක් පෙන්නුම් කළ ගාමිණී සමරකෝන් මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සදාකාලික නිර්මාණයක් වන මනමේ නාට්‍යයේ මනමේ කුමාරිකා කුමාරයාගේ චරිතයට ජීවේ ලබා දුන්නා වසර ගාණක්. ඒ රංගන කුසලතාවය වේදිකාවට සීමා නොකර සිනමාව සහ කුඩා තිරය තුළද එසේම දස්කම් දක්වමින් ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමට ඔහු සමත් වුණා. ඒ අතරතුර රංගනයට අමතරව ඔහු දක්ෂ උඩරට නර්තන ශිල්පියෙක් ලෙස ක්‍රේෂේ ක්ෂේත්‍රයේ නමදිනගත් කෙනෙක්. අපි දැන් සෝභාවදේ මේ සින්දුවට සවන් දීලා බලමු. මේක මගේ බොහෝම මතකයන් රැඳී තිබෙන සින්දුවක්. පොඩි කාලේ ඉඳලා takes me back to my childhood. මගේ පොඩි කාලේ මතක් කරන සින්දුවක් මේක. More from Lankan Fusion when we come back on a live 90.5.

0: childhood vaccination lama ennat karaneya ennat magin ube daruan sarampa kakkal kassawani barapatala rogawalin araksha karai ounge ennat yavat kaliyena dai sahathika karaganeemata ube vaidyawarya samaga katha karanna.
1: Lung confusion with Pammy.
2: Now on Alive 90.5 FM.
0: Welcome back to Lung Confusion. Mama Pam Rajapaksa on Alive 90.5. Lankawe wenaturu turu deka dikutuna baluwa jaathika satthodyana departamentuwata aya dehiwala jaathika satthodyanaya 190 wani sangwastare ee samaruwa. ඊට සමගාමීව විශේෂ වැඩසටහනක් රසක් සංවිධානය කරලා තියෙනවා. සත්ව ලෝලීන්ගේ දැඩි ආකර්ෂණයට ලක් වූ දෙහිවල සත්වෝද්‍යානයේ උපත ලැබූ සිංහ පැටව දෙදෙනා සඳහා මහජනතාව විසින් යෝජනා කළ නම් අතරින් තෝරාගත් නීල නම් ප්‍රකාශ කිරීමට ඉදිරි තිබුණා ඊයේ. ඒ පැටවුන් දෙදෙනා සියමාව සමග සිංහ දූපත තුර නරඹන්නට දැක බලා ගැනීමට විශේෂ අවස්ථාවක්ද ඊයේ ලබා දීලා තිබුණා මිනිස්සුන්ට. ඒ අතරතුර දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උපත ලැබූ නයිල් හිපෝ පැටුවා ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරලා තියෙනවා. මින් මැදුර සමනල උයන අධ්‍යාපනික දර්ශන ඇතුළු විශේෂ ආකර්ෂණීය අංගරසක් ඔස්සේ සබා දහමේ අපූර්වත්වය අත්විඳීමට නරඹන්නන්ට අවස්ථාව සැලසෙන මෙම අත්දැකීම් විදේශ විදඟැනීම සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත පැමිණෙන ලෙස සියලු දේශීය හා විදේශීය සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ දිනමින පත්තරේ තියෙන ප්‍රවෘත්තියක්. ඒ අතරතුර ඩෙංගු වුණ මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ 57,160කට අටක් බවත් ඩෙංගු මරණ සංඛ්‍යාව 36ක් දක්වා ඉහළ නැග ඇති බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීල මහත්මිය දිවයිනට ප්‍රකාශ කරලා තියෙනවා. ඊයේ ගත වූ පැය 24ක කාලයේදී පමණක් ඩෙංගු රෝගීන් 1,253ක් වාර්තා වී ඇතැයිද කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 11,811ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11,443ක් ද වාර්තා වෙලා තියෙනවා. දින දෙකකට වඩා උණ ඇත්නම් රජයේ වෛද්‍යවරයෙකු හමුවට ගොස් ප්‍රතිකාර ගන්නයි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අතරතුර බලමු ක්‍රිකට් 2020 අපේ විමෙන්ස් කණ්ඩායම ගෲප් බී එකේ තුන්වෙනියට තමයි ඉන්නේ. පොයින්ට්ස් 0.725 අරගෙන මැචස් පහක් ප්ලේ කරලා ගෲප් බී එකේ තුන්වෙනි එකට ඉන්නවා. අපි බලමු ඊට පස්සේ මොනා වෙයිද කියලා. දැන් අපි ආයෙත් ලංක කන්ෆියුෂන් එකේ අපේ පරණ සින්දු අලුත් සින්දු අහන්න අවස්ථාවක් ලබා ගමු. When we come back, more from Lanka.
1: Alive 90.5. This is Lung Confusion with Pammy Rajapaksa.
2: Taking you back to Sri Lanka and giving you a Sri Lankan radio experience.
1: The type of music you can listen to with a perfect cup of Sri Lankan tea.
2: This is Lung Confusion with Pammy Rajapaksa.
1: On Alive 90.5 FM.

0: Your sound.
1: Your community.
0: Alive 90.5.
2: Looking for a fresh approach to real estate? At Bookfitch Estate Agency, we put people first, making the process smooth and stress-free. Whether it's selling your home, managing your investment, or finding your next move, we're here for you. Discover how property should feel professional, personal, and tailored to you. Visit us online at bookfitchestateagency.com.au or follow us on socials today.
3: Station sponsor.
4: Want to know what's happening where you live, work and play? Para News is Parramatta's only weekly newspaper, and we're here for the community. The latest news, sport, entertainment and more, including giveaways and puzzles every single week. Plus, check out all the great offers from local businesses. Get your copy at more than 50 locations across Parramatta or visit paranews.com.au. Para News, your independent local voice. Station sponsor.
5: Influenza. ඔබේ වාර්ෂික උණ එන්නත බරපතල රෝගාබාධ වලින් හොඳම ආරක්ෂාව ලබා දෙයි. අදම ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ ෆාමසියෙන් ඔබේ උණ එන්නත වෙන් කරවා ගන්න. healthdirect.gov.au/nswfluvaccine වෙත පිවිසෙන්න.
0: Alive 90.5.
5: ඉතින් අදත් වෙනද වගේම මාහා එක්වීම ගැන බොහොම ස්තුතියි. ඊළඟ සුමානෙත් ආයෙත් ලංකන් ෆියුෂන් මගින් අපි හමු වනතුරු ලංකාවේ සිඩ්නිවල වෙන විස්තර දෙක තුනක් බලමු. ශ්‍රී ලංකන් ෆුඩ් ටේකවේ එකක් හැප වෙනවා සිංහල කල්චරල් සෙන්ටර් එකට ආධාර වශයෙන්. ඒක වෙන්නේ හෙට පස්වෙනිදා ජුලයි පස්වෙනිදා උදේ 11 ඉඳලා හවස 3 වෙනකන් කොත්තු රොටි චිකන් කොත්තු රොටි ලෑම් කොත්තු රොටි වෙජිටබල් බිත්තර කොත්තු රොටි එලෝලු විතවුට් බිත්තර ඒ ඔක්කොම පුළුවන් පිකප් කරන්න ලොකේෂන්ස් තියෙනවා සිංහලිස් කල්චරල් ෆෝරම් එකට කෝල් එකක් දීලා බලන්න. එතකොට සදහම් 7ට ආධාර වශයෙන් ලන්ච් පැකට් සේල් එකක් තියෙනවා. ඒක වෙන්නේ අගෝස්තු දෙවැනිදා ඉරිදා අගෝස්තු දෙවැනිදා. ඒකේ වෙජිටේරියන් ඔක්කොම තියෙන්නේ $14 පැකට් එකක්. ඒකෙත් පිකප් කරන තැන් ගොඩාක් තියෙනවා. හැබැයි ජූලි 26 වෙනිදාට කලින් ඕඩර්ස් ටික දෙන්න කියලා ආරාධනා කරලා තියෙනවා. සදහම් 7 බුද්දිස් සෙන්ට් එක තියෙන්නේ කැම්බල් ටවුන් වල. ෆුඩ් ඩ්‍රයිව් එක වෙන්නේ දවල් 12 ඉඳලා හවස 4 වෙනකන්. එතනත් පුළුවන් ගොඩක් තැන්වලින් පිකප් කරගන්න පුළුවන්. ඒ පිකප් කරගන්න තැන් කෙලිවිල් වල, උලොංගන් වල, වින්ස්ටන් හිල්ස්, පෙන්රිත්, මාස්ටන් පාර්ක්, ග්ලෙන්වුඩ්, කගුරා, ලිවර්පූල් හැම තැනම වගේම තියෙනවා. සිඩ්නි වල හැම තැනම ඒක පැතිරලා තියෙන දෙයක්. ඉතින් ඒක ඔබ සැමට බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන් තැන්වල තමයි තියෙන්නේ. ඒ අතරතුර ලංකාරාම අපේ ස්කෝෆිල්ස් වල තියෙන බුද්ධ විහාරේ, බුද්දිස් විහාරයට ආධාර වශයෙන් වින්ටර් ෆුඩ් ඩ්‍රයිව් එක තියෙනවා. ඒක තියෙන්නේ අගෝස්තු 16 වෙනිදා. වෙනදා වගේම රෝස්ලී කමියුනිටි සෙන්ටර් එකේ තමයි තියෙන්නේ. දවල් 12 මාර ඉඳලා එක තියෙන්නේ අගෝස්තු 16 වෙනිදා. ඒකටත් ඔබ සැමට එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ලබන සතියෙත් ආය ලංකන් ෆියුෂන් මගින් හමු වනතුරු පෝල් ෆර්නැන්ඩෝ ආවේ වන බඹරෙක් වගේ මේ සජීවී ගායනා කර

0: කරපු සිින්දුවක්. ඒ වගේම පරණ සිින්දු අපි දැනට අලුත් කර කර පවතිනවා. දැක්කොත් පද්මාවති, අශයෙන් සේනරත්නයි, දිමි දෙන්න එකතු වෙලා ගායනා කරපු ගීතයක් ඔබ සැමව ගෙද කෙනියන්න. ලබන සතියෙත් ආයෙත් හමු වෙනකං ආයුබෝවන්, වාසනාවන්.
1: Lung Confusion with Pammy.
2: Now on Alive 90.5 FM.